උජිගින් සිත්ක මෙමෙත් අගේ දතරං මෙමෙතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සිජාලයි.